තලසාමියන් තිතරන ලැප් අංකත් ලාගන්සයේ දරාමකං ලලුවනිින්කං කනගුව බුලං කකි බාජලයි නොසම්පත් අමඟයිකමම්පරන් දරෝගගම් තපඥපන් තුබු හමදං කයු බෝරගන් බ්‍රිජං පතියං පුලස්දන් පුලස්මයස් රරහ ජුගම් බාර්වන් රම්බයි නොසම්පත් මඟයි කදාගන්තියන් දරාක්‍රියන් කපාගුයන් ගස්යන් අතයෝ තිබියන් අනුගන් ලුබානනියන් නඩියන් කබාපලියන් නැන්සන් කරවයි නොසම්පත් මඟයි දාපයෝ දරබුල අපලන් තාකුරා බකජම ගමකාරු බුවන් කමන්තප පන්නයමං කපයි ලලුවක් ජං කරයඥෝ නං තම්පුහලම්ප පය අමුඩියන් ලිලාය ලිලියන් අයේ පලන්තාරුණක් දරා කරියන් ඇසං කිලියන් අරිංගියත් ගාබුගයි නොසම්පත් මඟයි පනැසිද යම්පුත් ලලුවතිකි ජලපානයි කලිගි කරේ තබෝ අමිකයි ලලුවනිය මෝනලලුච යේද ලුඥෝර්ද ලුඥ අන්න අලුන්තරත උජන් කබ්‍රයි නොසම්පත් මඟයි මනලන්තප්ඥපන් ඥෝ ආයි තම්බන රුමන් පදේ ලාලංගය නසම්පත් අමගයි කකේ තංග උදර බුල දිය මඩක රම සිකු තුචුම් සිකු කතව ලංග රස දබුවන් මුලයේ කතිකි අතුඥන් කදර ගංගම් තංග අපපන්න